කියලා තේමට සයිසකුට් සෑනෑප් තෙලා ඉන්න අයායමට එකඟ අර්්‍යෑනින් තනොනිකාටලිකුට් තෙකනිලා අර්්‍යෑනිත් අයපත්තු යුතුක් සෑර්්‍යෑනෙන් කවමටිල්ලි වෙලා මනිකාටගටුසාගේ නෑප්තිකු